0: නිවන්දන එන්නේ නිවන්දනේ බයිත නිවන්දනේ කොර්නෙලියුන ඉනොසෙන්සිු ලයි මඥ ඔබනි අතිය චබොන්දුවේ ඔනම්පුල එදු මොසම්බිකින නිකුට නොවූවා අකර යුපුරු ජිබොෙන්දන උන්සුන මරෆ්ලාසන බකාර්බෙලා නුනු මලානේ
1: Manaka o kantsiri Apapa mia kithela le harusi Kwa yaratsana nyuwana shanaga